0: Ngere vai ngere vai ngere vai ngere vai ngere vai ngere vai ngere vai ngere vai ngere vai ngere vai ngere vai ngere vai ngere vai ngere vai ngere vai ngere vai ngere vai ngere vai ngere vai ngere vai ngere vai ngere vai ngere vai ngere vai ngere vai ngere vai ngere vai ngere vai ngere vai ngere vai ngere vai ngere vai ngere vai ngere vai ngere vai ngere.
1: You're listening to KRPI 1550 Radio, Ferndale, Washington.
2: 1550 KRPI रेडियो ते चल रहा है लाइव फ्रॉम गुरु नानक सिख गुरुद्वारा साहिब स्कॉट रोड सरी.
0: गुरु वाहे गुरु वाहे गुरु वाहे गुरु वाहे गुरु वाहे गुरु वाहे गुरु वाहे.